පාකිස්තාන් ඔස්ට්‍රේලියා තරමන්ස අවලිනේ වන්ඩේ මැච් රවල්පෙන්ඩේ ක්‍රිකට් ස්ටේඩියම් කේ ලුබේගේ ද පාකිස්තාන් ක්‍රිකට් ටීම් කප්තාන් ෂයින් ෂා අප්‍රීදි ද ටාස් ප්‍රමුඛා බඳි ඔවයල් චින්නන් වරස්බා යද්ගාර් ජුඩවු මුං බදා කොෂේෂ් වී චේ ඔස්ට්‍රේලියා ටීම් පකම් නකම් ස්කෝර් බඳේ අවුට් කු වසෙහ දිවි ච පාකිස්තාන් ඔස්ට්‍රේලියා තරමන්ස තරවෝස යෝසල් ඉවුලස් මිචුන ලුබෙදලි පදේ කේ ඔස්ට්‍රේලියා ත යෝ අවිය මිචුන ගටලොසර වසෙහ බර්තරි අසෙලදා پاکستان صرف شپک دیش میچونا گٹلی او دری میچونا دا بغیر نتیجی ختم شوی دی یاد دیوی چی پاکستان تاس گٹلو نا پس دا فیلڈنگ فیصلہ کردی دی وقت پاکستان آسٹریلیا ترمیانزا راولپنڈی کرکٹ سٹیڈیم کی دا اولین ونڈے میں جری دی داو د ریڈیو امن نیوز نیٹورک مهم خبرونه نورا مهمو خبرونه اوریدلو د پاره ریڈیو امن 88.4 کرک ټانک او پټاګرام فیس بک پیج لایک کئ اوس ماتا د نیوز ټیم سره راکئ اجازه د لوی الله پامان.